තිමන් රස්කලාන්ගේ කමකං ඉරාද කොරවෑ හිඳකු. තිමන් රස්කලාන්ගේ එකමකං අංගවා බස්වලකම්ගා වාකං කශවරී වාශේ තිමන් රස්කලාන්ගේ එකමක වහහි කුරගුමේ දෙං එකම වෙදේ.

0: අදි කලේගෆානුගේ කුරින් වෙස් එ බයකත්තිමන් රස් කලාන්ගේ වහී ඉවවා රසූලු කමාගෙන් ෆිරිහෙනුම් මැනුවී නුෆනුවමෙ ފަހެތಿಯ ބෑމީހުން ނުދަންނ ކަމުގައި ވާނަމަ ތಿಯ ބෑމީހުން ޢިލްމުގެ އަހުލުވެރިންނާ ސުވާލު ކުރާށެ
1: ބިލްބައިނާތި ވަޒ-ޒުބުރު

0: ගම්බවාගෙන් ෆානි කමා මෙදු නුවත එවරෙන් හීවෙස් නුකුරා දිමදිමයි එවරෙන්නම් අජාබ අත්වදාන කමා මෙදු අමාම් වෙගෙන් වාකම්ගා හීකුලයිහි
1: أو يأخذهم في تقلبهم فما هم بمعجزين
0: نواتا ايورن دترو فتروكم اولي اولومغ تريغا اكلاانغ ايورن حلاك قربا فان كما مدغا اسمه فهي الله نكولدا ركيغن ديويني بايكو كمغا ايورن ويه

නුවත උණිකුරවුම් ගොතුන් එබහී මුදලායි මීහුම් මදුවමුන් ගොස් මුලින් නැතිදා ගොතුන් එවරෙන් හලාකු කුරව්වා ෆානේ කමා මෙදුගාවෙස් මේ ෆහෙ හමකශවරුන් තියබෑ මීහුන්ගේ වෙරි රස්කලාංගේ නුහනු ඕගාවන්ත රහයිම් වන්ත රස්කලාංගේ.

අංහෙන් දරිම්වාකම එවරෙන් හදත එකලාගේ එපද කංකමුන් හුස්තාහිරුව වොඩිගෙන් වේ අදි එවරෙන් එදේ තකෙති එබහි ෆිරෙහෙන් දරිම් වනී එවරෙන් නක්කමුන් හදතේ.

එමීහායත් දෙවුණ ඛබරුග නොබෑකමු මීසකුන්ගෙ කිබෙන් ඒනා නිවැවෙග නැති නිකමෙතිකම් මතීගා ඒනා එකුජ්ජා ගෙංගුලේනී බාවේ නොවත ෆස්ගණ්ඩුගෙ තෙරියන් එකුජ්ජා කුප්පාලානී බාවේ දන්නාශ ඒවරෙන් කුරා හකුම් හාදහා නොබෑවගෙන්වේ.

අදි කදුරු රුකුගේ මේවා ආයි මේ බිස් කදුරුම් මස්තුවා බුයුන්තකායි රංගලු කාතකති තියබෑ මිහුම් බේනුම් කුරමේ හම කශවරුම් විශ්නා බයක එකම්ගා හෙක්කෙවාකං කශවරේ ඉතුරු බයා මෙයාය බාවා ලෙබ්බී රා හරාම් කුරබුන්ගේ කුරීගේ.

මීහුම් මරුගන්නවතේ අදි එම්මෙ නිකමෙති උම්ර රද්දු කරවා මීහුම් තිය බෑ මීහුන්ගේ තෙරෙන් වේ එයි එමිහායන් එංගිගෙන් වුම ෆහු එවෙස් එච්චෙන් නේගුමටකේ හම කශවරුම් අල්لهහි මොලත් දෙනවඩිගෙන්වා කුළදුම් වන්ත රස්කලාන්ගේ.

0: එමෙහා බේෆුලොන් සප්තක තෙදුව සප්ත ෆුරිහම කුරවමත් දන්නවන්. එමෙහා බේෆුලොන් සප්තක තෙදුව සප්ත ෆුරිහම කුරවමත් දන්නවන්. صلاة العيد أثابكم الله.
1: استووا اعتدلوا.

0: ඒ එකද නිම්මාව පුරීග අරුවන්මෙන් කාපාබේ වන්දේස කාපාම්බේ ඒ මස්සරක හුන්නානේ අනුන් තොරදී කළ මස්වී ඒ මස්තක ඒ අරුවන්ම ඒරු ඉසමානුක පුරීග නාලාන මිහාකම් නාරුන් හම මිහාර මි අල්මි මි හොළොංග වරුග මිහුන් හම නා හදානේ හම ඉසමානුක හදාන පනු සරසලිකෝ මදි කායි
1: ද්‍රෆිය මෙම මේ කොඩකු දෙන්න කොන් කමෙත්තෝ මෙති
0: කොඩකු දෙන්න ගින්නාම කොඩකු දෙන්න හවීර් අනිකා බබලා මා තිම්මෝගෝ මෙන්න සර්ගින කුලි වර්ත හුන්නානේ කු දෙන්න එකසිකම් වා හුරියා කුලි වර්තක හුන්නා රාවා
1: කොබයි ඉස්රබ් වෙන්න කොන් කමෙත්තෝ තේ
0: චේත
1: ඉස්රබ් වෙන්න
0: ඉස්රබ් වෙහින් දෙන් අවු මිකම බෑර වන ඉස්රබ් මේ සරබ් බඩ ඉංගේ තම
1: ඔබ ජිගේ මෙම ඉස්රබ් වෙහින් මිහාරු කු සුවානු න මේ මේ මේ පර්ති බෙෆලුන් ටි දෙ මිජිල්ගේ නෝත තෙන් ති රෂුගේ නගා කිය ඉස් බෙෆලුන් දෙන් කු මිහාරු සුවාන් කු දෙන්න මිකන්ත තෙබ තස්වේතෝ ති බෙෆලුන් ගස ගාෆි කන්තත
0: ආද අවුන හෝ මියන්නේ අලුන් මෙන් තිබෙගින් කු ඒ සුවානු න අවුන හොරිය හරකටක දස් කු දෙමු අවුන් දෙය තිබෙන හැම උමුරුම් දොසි හදිය අඩිය හරි හාසමි හු අන්නානේ ඒත අවුන මේ ලංගිරික මාපති ත හදා දිනු මා දණ්ඩීක මාපති ලු මා මෙහෙන් ඔසේ අරකට ගෙන්දම්වා ගොයි කියාදේ කියාදේ එහෙම මිහාර තිබි මිහාර ඔලේ ජවානු
1: ප්‍රොෆිල්
0: අවුන මෙන් උමුර අන්නම් බෑර දෙන් දරුන් තිබි කුදින තිබෙන මෙහුරිය හරකට දස්
1: තිබෙ ෆ්ලුන් මේ ති මිහාර වි කෝඩි ගෙන්ඩු නොත මේ නා කඬ මේ විද්‍යාලත දෙමෙස් මේ වර පේ ෆෝරික ගදකො බෙර් ජහලා ඔකිය ෆේ කො විස් ලවේ කියල් දෙ විදානතු
0: කියද
1: තිබෙ ෆ්ලුන් ති කියුබ විස් ලවේ කියල් දෙ විදානතු
0: ආ දෙ අරුන් මෙන් එර එක නා බන්දරු ජහාෆා ඔන්න එර අරුන් මෙන් මම බෙර් ජහාෆා කියානේ මිදෙන් අංහින කුවිය මේ නා කරන එංග ජංහින් වෙන වර දෙරකොස් ලව කියා
1: තිහා
0: දෙරකොස් ඒර ඒර ලවා ගින්නානේ මිහා
1: මොලේ අලුගම මගේ මිටි මොකස් මිති බංහෙන් බෙස
0: එන්ද දැන් අලු මේ ලව කීමනේ හා මංහින වෙනක නුසි වෙන්නේ අව ඇස් නා කරන ඒ ඒ කියන්නේ ආත දෙර අංහින් බයකේ මිදුග උලෙනි ඉරි නා කොළු බන්දරා ජෙහි ම කාණ්ඩා කන්නු කෙරේ yap yani fahadwan kyasen baata genna na
1: de angin be from hen kiyara wadanna wa datto
0: aa e law fetim de angin wenna warnu de hama gapa ta e inga da fatuma awha inga de kala ena kam no nu sariwa kale singa kale ken danu ken harma wes kale kiyari fa na engos de hama ara hibwar dini wen ma latta ken noa de law ni menis ina fahara eka nimma ne wen
1: ehem
0: ena wani bun dera kofa
1: e mona de bani
0: hibwar go sweet ado
1: de mona de bani hibwar detto
0: ಅವರಬಡು ಹಿಬ್ಬರಲಿ
1: ಬಾ ಆ ದೇವೆ ಮರಬಡು ಶುಕ್ರಿಯ ರಫಿ ವರಾತ್ ಕರ್ಬಿ ಆಳುಗಳ ಮೇ ನದಿಸ್ತಿ ಮೀದುಗೆ ಹಮ ಮೀ ಮೀದು ಕುಳವರ್ತ ಅವರ ಫೋರಿ ಗದಕ ಮೇ ಆಳುಗಳ ಮೇ ನಡಿವನ ಅದಿಸ್ ಬದ್ದವನ ಕ ಮಮ್ಮೇತ್ ಕರೆಂಗೆ ತೋ ಇದು
0: ಆ ಜಾ ಆಳುಗಳ ಸಮ ಮರುಹಬ ಇಂಗೆ
1: ಅವರಬಡು ತಿ ಆಳುಗಳ ಮೇಂಗೆ ಬೇನಮ ಕೇ ತಿ ಹಮ ತಿ ಫೋರಿ ಗತಿ ಎಕುವರಿ ಕಮ ಗತಿ ರಶುಗ ಹಮ ಎಮ್ಮೆನ್ ಎಕುವೆಕೆನ್
0: ವರಂಗೆ ತೋ ವರನ್ ಎಸ್ವೆ ಮೀ ಬೈ ಮೀಹುಂ ಆಳುಗಳ ಸ್ವಾದು ಕುರೆ ದೇವ ವಕಿನ್ ಕುಳೇರ ಫೋಂಕಾ ಹಮನ ಎವ್ವೆ ಸಮನು ಜಿಮೆನ್ ನುಂಗಾ
1: ಆ ತನಗಳಿಂಗೆ ತೋ ಶುಕ್ರಿಯ ಅಷ್ಟು ಕೊಬ ಅಂಗೇನು ದೆರಕೊಫ ದವಕಿಯ ಏಕ ಮಂಗೇನು ದೆರೆನ್ನುವೆ ನೂನೆ ತಿಮಣ್ಣಮ್ಮೆ ಹಮ ಕೆರಿಗೆನ್ನೆ ಕುರಾಂಶ ಮಿತಿ ವೇಹೆಂ ಪುಣಿಕಾಲ ಅಳ್ಗೊಮ್ಮೆ ಅಡಿವನೆ ಹನಿಗೆನ್ ದಿಯ ಹರಕಾತ
2: ಅದ ರಾಜಶ್ಕ ಕುರಿಯದ ಹರಕಾತ ಹೋಗಿತಿರು ಹಮ ಹೊಂತಿರಿನ ವೆಸ್ ಫುರಸ ತೀಗೆ ಮಿಯದಗ ಮಿ ಪ್ರೋಗ್ರಾಮ್ ಕುರಿಯ ಗೆಂದನಿ ಹಮ ಎಹೊಂತಿರೇಕ ಫುರಸ ತರವಾಣ ಅಸ್ಲಾಮು ಅಲೈಕುಂ ಆ ಜಾಬಿರ್ ದತ್ತು ಆ ಜಾಬಿರ್ ಕೊಂಡೇಶ ಕುಂತ ತಿ ಗುಳಾಲಿ ಅಳ್ಗೊಂಡ್ ಮೆನ್ನ
1: ಮಾಮಿಗಿಲಿಗೆ
2: ರಶಕ
0: ಮಿದೆ ಮುನಿದ ಹೋದ
3: උදාහරණ ස්වරක් වින කුලියර්ත එබයි දැන් රේග ඔයි මේ එනේ බොඩොළු ගියා නැත්ත බොඩොළු ගියන් දැන් ඊට සමාන තෝ දැන් මියදුගේ නුවගඩි භාග අනේ සගාපි කුලියරස් එබයි
1: යාබර බොළුවන්ත විස්කමික
3: ඊගත
1: යාබර බොළුවන්ත තින් විස්කමික
3: උනේ අගොල්ලෝ එකමක නෝ
1: එකම් තේ ඊටක බෑර් වන්දත ඊදු ෆෝර ගනක මේ ගත කොල්ලන් පැෆර් මේ ඊදුගෙ මේ මෙහුන්න ලවතකා ලෙන්තකා මිච්චීගෙ තෆාතු එක නසරියා තකුන් අලගොන් මේ විස්සන්ද අස්තු ආරකින ලවතන් හොරේන ඊද හසනුන එක වර ෆෝර ගද ලවත වෙස
2: ආද ඊද ගුණවාලා ෆෙබ්‍රුවරි වර ෆෝර ගද ලව අඩුව හද මේ සවන්
1: මෙන්න ෆෝර ගද කොල ඊදු මජා මිකහ මේ ක මජා කොල්ලන් මිකහ ලෙමක කොබංග බලාලම
2: ආ

0: ලෙමුගේ මෑගන ෆශාෆිස් මති ෆෝරීක ජෝෂවය නොන්ත උසූලක කොතු මී ලබ මේ අන්නනී අංහිෙන් කුජ්ජෙක්ගේ මේ දහිවෙතකම් අලුකඩාදවෑන් නුවත ලව කියයා මේ අදවන් අමුරාධමට්ටක ඒ අන්න ෆෝරීග ඉවා ඉව්ව මේ ඒ නයන් ඉබා ඉබෝ ඒක මානකි කුජ්ජක්කු හෝදාය කුජ්ජක් මේ හිසාබ ගෙනවමට්ටක ඒනෑ තවරීපා කොෂාමදා කුරුමක් කියා පෙල්ල එම මෑගුණු සෙවපුනේ මේ හස්තීක බහාරුග සුහනෑ ඇතිය අහරින්නම් හුරිහා අරාමකා දැස්සතක ලිබෙන ෆසානෑ ඇති එහෙම්වීම තිය චාන්දුග ෆෝරි අර බේනම හෝදා මිරේගේ ශාධිකාන අනෙම් දන්නවඥා වගතී ඔෆලේස් මොනවිදාන එහෙන්නව සිංහම ජෝම ඔෆලුග රාණියක තියේ එම්වීම ඒනය ගොවනිම එම ෑගඩුග මෙති තියනෙ තවරිප්කො ෆේ ගොත
1: අලුගඩම් මිය ඇදහසෝය කුඩකෝ දෙවස්වේකා ගොතකම්
0: මේයකු අල්ගනු ගාතක නාන්නනත ඇස විඩියම්ඹරා තුම්බද්දා පතාක අන්නානේ ඒක උපලා අරාමා ලස්සත හෝත
1: එකත වෙජ එපස් වෙජ එපස පමක්ස් වර උපාවරි දෙබර ඒදා ගුලේ දවේ දෙත්ත නවයි
2: හෙම දැන් මෑගන් දෙබේ ෆුළු මානකරන ගොත විගේ මෙදේ ෆුරතම කඩි අඩු හලම

දකි හුන්නානි වරද දීති කොඩකුඩ මලාපත කහල එච්චෙක්ග එයන් හුන්නානි හම මේ බිලෙත් දකි දෙම කියනී වෙස හැමගෙන් දෙත්ත මේ ෆෝකා කරම් පුලා බිලතා මිච්චේ අලාප බන්ධකොප්ප ඉන්නානේ තිදෙන් වර දීති රුමා පලියකුන් ඇති බන්දෙලාප ඉන්නාන් දෙන් ඒ ඉන්නානි ගොඩිග මතික බෑන්දාප දෙන් මිකුදින් හම මිකොත නසමුන් නසමු ගොස්ස පහුලවය ජහනම එක්කල ඇති නෙගීම දෙන් ලවයග තිබේ බේකුන් යන් හදියා දිනී හදියා හදියා දිනී හදියා හිසාබ එක්කල කෝඩි බොලජෙහි ෆරාතන් එක්කල බිලෙද්දකෙ ගෙන්ගොස් අනෙක්ක අරුවන් එහැසම අනෙක් එක්කුලි වරුනි මේ මලේ කුලි බලන් තිබෙමු හැම දෙම වර ෆෝරි ගදවන එකදී කි වර ෆෝරි වෙන කුලි බලන් තිබේ මිහුඟ තෙනෙමස් වර ගින මිහුඟ බය පහද තව යේ කිතරෙන් අරාන ප්‍රතිබෙන් දත්ත මේ බොඩු බෙරුගේ අඩෝ යුණීම හැම අමි පැහිල් කරා බේ ෆෝන් තිබවන්නුතෝ එබේ බේ ෆෝන් හැම නොති බේ වෙන හැම අස අරාන රොමෙන් කිතරෙන්

0: نعمة ربك فحدث. صدق الله العظيم.
1: تيسلي كيرت قروان මේ අර්ගඩින් බාර්ගඩි 12 මිනිත් 46 සෙකන්ද මේ දෙවි රාජ්‍ය ගඩු දෙවි රාජ්‍ය ගඩුන් දෙමි ගඩේ ගල්ගමෙන් කුඩේ කෙන්දානි හිදායත්කමක්.

0: අදි කලේගෆානුගේ කුරින් වෙස් එ බයකත්තිමන් රස් කලාන්ගේ වහී ඉව්වවා රසූලු කමාගෙන් ෆිරිහෙනුම් මැනුවී නුෆනුවමෙ ෆහෙතිය බෑමිහුන් නොදන්න කම්ගා වානම තිය බෑමිහුන් අල්මුගේ අහළුවරින්නා සුවාල් කුරාශෙ
1: بالبينات والزبر.

නුවත උණු කුරවුම්ග ගොතුන් එබහි මුදලායි මීහුම් මදුවමුන් ගොස් මුලින් නැතිදා ගොතුන් එවරෙන් හලාකු කුරව්වා ෆානේ කමා මෙදුගාවෙස්මේ ෆහෙන් හමකශවරුන් තියබෑ මීහුන්ගෙ වෙරි රස්කලාන්ගේ නුහනු ඕගාවන්ත රහීම් වන්ත රස්කලාන්ගේ.

අංහෙන් දරිම්වාකම එවරෙන් හදතෙ එකලාන්ගේ එපද කංකමුන් හුස්පාහිරුවේ වොඩිගෙන් වේ අදි එවරෙන් එදේ තකෙති එබහි ෆිරෙහෙන් දරිම් වනී එවරෙන් නක්කමුන් හදතේ.

0: එමීහායත් දෙවුණු ඛබරුග නොබෑකමු මීසකුන්ගෙ කිබෙන් ඒනා නිවෑවෙග නැති නිකමෙතිකම් මතීගා ඒනා එකුජ්ජා ගෙංගුලේනී භාවේ නොවත ෆස්ගණ්ඩුගෙ තෙරියන් එකුජ්ජා කුප්පාලානී භාවේ දන්නාශ ඒවරෙන් කුරා හකුම් හාදහා නොබෑවෙගෙන්වේ.
1: للذين لا يؤمنون بالآخرة مثلا

අදි කදුරු රුකුගේ මේවා ආයි මේ බිස් කදුරුම් මස්තුවා බුයුන්තකායි රංගලු කාතකති තියබෑ මිහුම් බේනුම් කුරමුවේ හම කශවරුම් විශ්නා බයක එකම්ගා හෙක්කෙවවාකං කශවරේ ඉතුරු බයා මෙයාය බාවා ලෙබ්වී රා හරාම් කුරවුම්ගේ කුරීගේ.

0: දිවී කියවා කොදින්න කියවමු මෙහිය. රේඩියෝ මුදර්රිස් ඉස්ලාම්
1: මෙම මිහාරති කුදින මසක නිවිච්චතු
2: ලබා
1: එහෙම ෆොරතමා යාණියා කියල් දිබන් යාණියා ෆාහගවි එක්කම
3: මිස්තකොන් කොෆාවා හොරිහා අමලග හිසාබ බල්ලවාන දුව එක්ක
0: දිවෙහි ඉස්ලාම් කේවුම්ක ඉතුරු එහිය.
4: රේඩියෝ මුදර්රිස් සානවී දිවෙහි
0: රේඩියෝ මුදර්රිස් විහාරු යුටියුබ් චැනලුම් කොම්මෙ වගතකුස් අඩෝ හාලිවේරි දිවිරාජ ගඩුගේ යුටියුබ් චැනල් අවහ සබ්ස්ක්‍රයිබ් කොළබා.

දේ එම බොඩු එම් මසලය ගොතුගේ ඇමරිකායින් පාහක කුරාකමකී ඊරාන්ග නීකලිය ප්‍රගාමග මස්සලෝකින් හාසකෝ හතරස්තක විහිකිලෝග යුරේනියම් ඊරානු ගතුග ෆක්කාකෝ රක්කාකු පහුරී මේ යුරේනියම්ගේ මස්සල මී ඇමරිකායින් එම්ම බොඩු එම් එක්කමේ ගොතුග නගාකමක් ඉගෙන්ගේ බදේ දෙන් ඊරානුන් එම බොඩු එක්කමේ ගොතුග නගාකංකමග තෙරේගෙන්ගෙන් ගොස් මේ වනී බේර්දුනියගේ ගම්තහුගේ බේංකතහක ගඩුකෝන් ඊරාන නුදි බේන ගොත හිෆාට්ටා හුරි ඊරාන්ගේ තෆාතයකිගේ ඇසෙට්තකා ෆෑසාතහුගේ මස්සලා දෙ මී මිකංකම් වච්ච දෙපරාතුම් වාහක දෙකවේන කමන් මෙහාර ඉගෙන් ගොස් වාර්මී ගදී ෆාහකුරෙන්ගේ බදේ ඇමරිකා ගලස් ඩොනල් ට්‍රම්ප මි බද්ධවුම වගතු කොඩතම් වගෙන් ඇ වගතු කුල්ලියක ත්‍රෘත් සෝෂල් මීඩියාගේ නවේ බය වාහකත ලිව් වාෆා ඇමරිකාගේ මෙමෝරියල් ඩේ සෙරමොනීගේ නොතම් ඉස්තිෆාල්ග තෙරෙන් ආලින්ටන් සෙමිට්‍රීග වාහක දක්කමුන් ඇමරිකා ගරස් ඩොනල් ට්‍රම්ප විදාල වනී ඊරානු ගතුග හුරි ෆක්කාකු පහුරි යුරේනියම් ජෙහේනී ඇමරිකා හවාලු කුරන් කමන් අදි එගොතම් මිහාරු ඊරානුම් එබ්බස් වන් එබනි එබ්බස් මට්ටකයි මසක කොරම දාකම් වස් ට්‍රම්ප වේ ට්‍රුත් සෝෂල් මීඩියක එකන් එකත ලිව්වා දෙන් ඒ කීවේ ලිව්වේ එච්චත බොනවේරු එකම මච්චන් අදිවස් මිහාතරා එංගෙන් ගොස් වේ නුවේ ඊරාන් එකම මච්චන් එබ්බස් වී කමක අද දැන් ට්‍රම්ප ලිව්වා වනි මි යුරේනියම් මි ඊරානුක බහට්ටාගෙන් කමග වස් ඇටමික හකතයා බෙහේ ඒජන්සි IAEA ගේ ෆරාතුගේ සුපවිෂන් ගේ දරුම් නත්තාලි වෙන් තකේ තුතුග හෙදුම් මි මීග එග්ගොයි කම් ගානේ ගොතකි ඇමරිකාන් එතකෙති හවාල් කරමුන් ඇමරිකායින් එතකෙති නැත්තාලුම් කමශා නුවත අදීනු එනුම් සෙහෙන් ඉතුරු ගොතෙක්ගෙ තෙරෙන් තිම්වන ෆරාතකා යුරුවනිම හවාල් කොක්ගෙන් රක්කාතරි ගොතෙක්ග මිබුණා නීකුලිය ඩස්ට් නත්තාලුම් මී කුරම් වානකමෙක් කමශා එකන් එගොතක් කුරම් මෙහර ඊරානු ෆරාතුන් එබ්බස්වාන්ග මසෙක කුරාකම්ග ට්‍රම්ප වේ බයංකුර වාහ එන්නමස් මිකම් මෙගොතන් හගීගත වසේ බොයිත්තෝ බුණ ස්වාද උපදිගෙන් මිදනී ට්‍රම්ප මිදක්කවා වාහක දකා මිලිව්වමුන් ගෙන්දවා භයන්තකාමි කංකම් ගොතෙරෙන් ස්වර බොඩා ආස්තු හගීගී මස්රහ පුෂෝරාගොත වරක්ගෙන කංකම් මීග කුරින් විස් පාහ කුරවිගෙන් ගොස් වාතීවේ තෙන් විිාර දෝහාගමි මශවරාතම් මිහාර කුරිය දෑරුග අධි මිකම් ගතෙරෙන් කුරියරුන්තන් ඔයි මින්වරේ අධි ලිබි මුන්දා මින්වරෙන් අදී මින් එවස්කම රඟලක හාමෝකු නුදේ වර බොඩ මිබුණා කලෝස් ඩෝය මිබුණා අපද ෆරදාග බිද්දරුග තිබේගෙන් මීඩියා තකන් අදී හම්මා බොඩති මවදු මතන් හාම කුරුමෙන් නැති දෙ ෆරාතුම් මශවරාතක් කුරියෙන් මිගෙන්දනී එගතුම් මි පහරු දෝහය වඩාගෙන් පවේ ඊරාන්ගේ පාර්ලිමෙන්ගේ ස්පීක මොහමද බාගර රාලිබා ආදි ෆොරින් මිනිස්ටර් අබ්බස් අරක්චී විස්මණි වඩාගෙන් පදෙන් මේ ෆොරතමන් බද්දවම ෆහු දෙෆරාතුක දෙමෙතුක වාහකතක් කුරිය ගොස් මිහාතර හිංගාදී එකංකම් ගෙතෙරෙන්ගෙන් ගොස් වේ මේ කමුගා මොහමද බාගර රාලිබා ෆ පාර්ලිමෙන්ටු ගහම ලෆා අරවා එබ්බේ ෆුල කමුගවා අමීර් ඉබ්‍රාහිම් රසූදී මිකමා ගුලේ ගතුන් අල් මයිදීන දෙවි බද්දුම වේ බයි වාහකත පහ කරොබ්බාහ එන බයන් කරොබ්බාහ වනී මි වාහකතාවගේ තෙරේ මි පහරු එම්ම බොඩු එකම ගොතුග පාහ කරවිගේ මිදනී දෙෆරාතුන්ගේ දෙමෙදුගා ගායිම කරන් ජෙයි ඉතුබාරුගේ මස්සලකම වෙසේනාවේ බයන් කරොබ්බාහ ඒයි වගකමගේ මච්චා දෙෆරාතුන් අද එබ්බස් වගෙන් බද්දලුමුත නිමිගෙන් දිය කමග වෙස් එකන් කන්තම් ෆීස් කුරුමා එකන්කම අමදී සිප ගෙනවුමා මිපදකන්කන් හිංගුමුගා අදි වෙස් එබ්බස් භාවතගේ ඉතුබාර නෙක්කමුගා අමීර් ඉබ්‍රාහිම් රසූදී වේ එකන් එකතන් අල්මයිදීන බයන් කොරොබ්බා ෆාදී එම්ම බොඩු එක්කන්තම ගොතක මියති ඊරාන්ග නීකුලේ ප්‍රෝග්‍රාම්ගේ මස්සල කමන් ඇමරිකාය නගා අයරුගා මිකංකන් කුරිය ගෙන්දම් වාන ගොතෙක්කමග ඒන බයන් කොරොබ්බා වනී ඊරානුමස ගොත ගබුදු කරමුන්ගේ බදාකමන් එගොතකී එයි ෆස්දොලස් දෝහග මුද්දත දෙෆි අවස්සක බහාදාගෙන් කොම්ම තිරීස් දුවහකුම් වකි වකි කංකමග මච්චන් එබ්බසවුන් දා ගොතක්කම වෙස් ඉබ්‍රහම් රසූදී වේ එකන් ගොත බයන් කොරොබ්බාෆ දෙන් අදි ඒන ඊතරම් පා කොරොබ්බාෆ වාතන් කොළ මී ඊරාන්ග ෆෑසාතහුග තෙරෙම් වරක් ගින අද දෙන් ඒ දෙෙන් බොනවයකුතුන් ගෑකටක් සතේක බිලියන වරේ ගින ඇමරිකා ඩොලරුගේ ෆෑසා දුනියගේ එකෙහි ගම්තහුක ගණුකොන් හිෆාට්ටා ඊරාන නුදිවේගෙන් හදාගෙන් ඇමරිකාගේ නුෆෝසුගේ මතින් මි හිංගා හිංගොම් මි මේ උලේ උළුම් නිවමකක් ගෙනස් එතකෙති ඊරාන හවාල් කුරුම් මී එකමග මච්චන් ඊරානුන් දූනු දේන එකමක් කමශායි ඊරානුග හම රැරනොගු කමග ඊරාන්ග ෆරාතුම් මි පහරුග බද්දුමග වෙස් එකන්ග ගොතන් උශාලා වානේ කමුග දෙ මෙති මිකන් කමුග තෙරෙන් තෆාත එකකින් බද්දුමුත බාවැගෙන් නතිජා නෙරුන් අදි මිකමුග එබොයි හොර්මෝස් කණ්ඩෝලීගේ මස්සල වෙස් මි වෙස් මිහාරු ඊරානුන් දූදෙන් බේනුම් වා කමෙන් නුම්කම

0: එංහා සතරසයක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ්
1: දිවේ රාජ්‍යයේ අඩුව

0: අද විහාර ගඩින් අග්ගඩි පන්සස් හැමිනට මේ දිවි රාජ්‍ය ගඩොම් ගෙනස් මෙන ඒ දෝප තිබේ ෆුනා කැලම කුරිය දෙය තිබේ ෆුනා බයි ලවතවස් ගෙනස් දෙම්ම තිබේ ෆලොන් රඩර රොපරි බයි හාස් හරකත් ක බෙහ තම මාලුමත් ස් ගෙනස් දෙම ඕල්මන ගෙන දෙනි මෙහ ඕල්මන බේ ෆලා ගොස් අබ්ද ෂෆී සලාම සලාම ෂෆී
1: ඊද් මුබාරක් ෂෆී කියා හිසාබ කුමි ගුලා ලෙවනි
2: ආවගොන් මේ ඕලනේ හමා මෙගා ඉලෙන්ඩ් ද
0: කිද
2: මෙගා ඉලෙන්ඩ් ගේ ආවගොන් මේ ඕලනේ
1: මාලේක
2: mega
1: island eh malega mi ulani
0: to maru malega mi adul varu ga me evs ka koli varaka achika dimaa vita shafe
2: denne dimaa vita mien ulani kon me olmal face to yosan fiar kari kom me koli varak kulati da alganda emme maja koli varaka vi hori ham stivani phone dikkog gen emi hay phone ga screen open da alganda dubba diya alganda pene koli varta
1: ema phone screen balan hada evs me ka koli varunu bele da
0: ಮಾದೇ ಮಿದಸ್ಕೊಳ್ಳೋಣ
2: ಶಾಫಿಯೋ
1: ಮೇಹರ್ ವಾಗುತ್ತೆ ಕಿ ತಣಕ ದಂಜ ಹಾಸಕ ಈದ ದಿಮಾಕು ರಶಕ ದಾಕಮ ವಂಜಾಮ ಮೇಹರ್ ಎಂ ಮಸ್ಕುರಿನ್ ಜೇನೆ ವಿಷ್ಣು ಗಿಂಗುಳೆ ಎಂ ಮಸ್ಕುರಿನ್ ಜೇನೆ ಟಿಕೆಟ್ ನಗಾ ಎ ರೆಡಿ ವಾ ಎಹನ್ನೋಣಿ ಮಿಹಾರು ಕೆಹ ಫಸಿಯಕ ಲಾಹಿಕೆನು ಟಿಕೆಟೆಂಗ್ ಅತ್ಲಾಗ ಮತಿಂ ವೆಸ್ ತೀರಿಂ ವೆಸ್ ಕಂಡುವಡಿಂ ವೆಸ್
2: ಆಳುಗೊಂಡು ಬೆಂಗುಳು ಸೀಮೆ ತಿಮ್ಮಸ್ ಕೂರಿನ ದಿಹಿಯಾಲಕ ವಾಗುತ್ತೆ ಕಿ ಏ ಇಯಂ ಅಣ್ಣನಿ ಬದಲತಂಗ ಏ ವಾಗು
0: ಆ ಪ್ಲೇಡ ಬದಲ ಅಣ್ಣನಿ ದತ್ತ
2: ಆಂಜೆ ತಂತಂ ಗಿನಕಂ ಎಕ್ಕ ಬೈ ಟಿಕೆಟ್ ಕಿ ಒನ್ ವೇ ಎಚ್ಚ ಟಿಕೆಟ್ ನಗಿಜ್ಜೆ ಕ ಆರಿಕೊಳ ದೆನ್ನು ಲಿವೇನೆ
1: ಆಹಾ
2: ಎಂ ವಿ ಮಾ ಏ ಎಬಿರುವಸವೆ
0: ಎಂ ವಿ ರಗಳ ಪ್ಲೇನ್ ಕುರಬಸ್ ದೆಗನ ಪಹರ್ಕ
2: ನಹವ ದಿಮಾವಿ ಹಗೀಗಿ ಹಾದಿಸ ಎಂ ಎಫ್ ಆರ್ ಮಿ

0: ඉදුවා සාදසතේක සාලි සතේ
1: ගඩ මෙහාර නුවගඩේ සබිස් මිනිට මෙවැනි ගපකුරිය මෙදැනි ඊදුපා සාදස්තයක සාලි සතේ දේ රාජ්‍යයක එක කංකොලතකුන් ඊදු කුරිය දාග ගෙනස් තේරුග මිහාර අල්ගුම නගුලි ෆමීරි කාෆු කාෂිදුම් ෆරියාස
2: අස්ලම් ලේ වලේකුම්
1: අස්සලාම් ෆරියාස ආද ෆෝර් එකද කොන්න ආඩු ඉවුනිරුගස් මිදැනි කොන්කු කන්දත්තක මිගඩේ කුරිය මෙදැනි
2: ආද මි වර ෆෝර් එකද කොන් අමති පාක් කුරිය බගත මිහාර වේ සම කුලි වර හරකට කුරිය මිදැනි ආ මි වගුතු කුරිය මිදැනි අනේ ෆෑගතල මොබාරේ
3: බොඩු ජමාතු ඉද නමාද කුරුන් කුරිය දිය ඒහුග එම්මෙන් රස ජයාරක් කොප තිබි හුරිහා එම්මෙන්න්න ඊදු සෑ ඔයි අධි මේ ඊදු නමාද දිය හුරිහා කුඩකු දෙන්න ඊදු හදියා බෙහුම් හුරියද්දිය දෙන් ඒග ෆහුන් හම මේ ඔති කෙනෝරෙස් කෙනෝරේහක වරම් මජා දැවුණ හමලනු පෙනුණේ දේ අද අල්ලම් මිකොත රේහෙමි පෙනුනි වරම් මජා රේහක වෙගෙන් දියයි අංගෙන් බේපුුණ පිරිහෙම් බේපුළුන් මේ කෙනෝරේහක බෑවරවිද අංගෙන් බේ ඒ කමදුන් කෙනෝරේස් මි කෙනෝරේහක බෑවරීමග මි වාගතකි බයිපාර ඉතාර මාලිය කෙනෝක දනීහය මුලින් ඔන්න විස්සාමක නට්ටෑගෙන් ගොස් නෙරාදිවාස මේකමනුන් දියගේ
4: පරි කෙනෝක තිබෙන එම බේපලට නොන දෙබේපලන් කියන කෙනෝග තිබෙන
3: දෙබේපලුන් තිබේ ද නෑම කුරීගේ ඉන්න මියා හුංගන ඉප නේගකම වජ්ජා දාලි දාල කොළකත් එකා ගොතකද මරම් මජා රේග ගොතුග එරේස නිමිගෙන් දිය
4: කෙනෝ එම ෆෘත
3: ආද කීකත
4: එබේ ෆහ කෙනත් ෆහ කොංකා කන්තකත දිය
3: නේ කෙනේ ෆහුග අති මී මස්සේ ෆුරුන් ගේ ද 11 ටීමේ මියදුග මස්සේ හොග බෑවෙරි වි දෙන් එගා මී මී දෙන් ද මීග කුඩ ඉරකොලේ කුරීග මස්රේස් හොග බෑවෙනි මී මහම් ලාෆැෆි දෙන් මී එහා මස්රික රංගලෙන් නු ගේ ද දෙන් එහෙන් නම වේ
4: යවග ඊද රටගන්නම් වෙගති නොවාන අයිකම් බා
1: ආ කොලිවත් ඔක බෑවරි වාපෙකින් අවහ මස් නුබාන අයිකන්නේගේ
3: අලවඩ ස්මඩ හියෝලි තුගත එන් මේ දෙහෙනස් බෑ දෝණිත කරංගල මස් බානාසු ඊද දෙන් එහෙන් මීම ඒ මී මස්රේස් මී එනි මුනි දෙන් ඒ ෆෝග මිහාර මී දනි මිහාර කදේ කුරින් අද හවීර ගොයි මී මිරසුගේ හාස් සගාසි කුලිවරෙන් එයි මේ බොඩු බෙරා එක එක කුලේ කුලිවරේ ඒ මේ කුරිය ගෙන්දිය ඉංගේද අරවල මේ කුලියක නම්බස නැති ජදේ බෙපල පා කුරා ගොතු ගෙයි මේ රසං හම හාස කුලිවර ඉංගේද
4: ඒ කුලිවර
3: මේ රසෙග්ග අස්ම මේ කුලිවරු ඒකත නුකුලේනකම මේ බෙපල මේ කාසි දූගේ බෙපල විදාලුව නේම ඒ වෙසල්ම මේ හරු බීජෝ ඉංගේද
4: ඔව් හරු බී හා
1: හරු බී
3: හරු බීජෝ ආද දෙන් ඒ මී ආමුක නවමන මි ෆෙන්න කුලිවර්තක දෙන් තංගොල තව තංගොල මඩු මෑතිරි ගොතක මී තාර යා බේරා අදි නෙසුමෙන් හිමනේ ගොත කුරියද්දා ಉಳಿ ವರಿಂಗ್ ಎಮ್ಮೆ ವರ ಮಡು ಮಡು ರಾಗೆಗ್ ತಂಕೊಳೆ ಮಡು ಮಡು ಗೊತ್ತಕ ಏನೇಸಂ ಉಣ್ಣ ನಿಂಗೆ ವಕ್ಕಿ ಗೊತ್ತಕ ಫ್ಯಾವಸ್ ಇಲ್ಲರಿ ವಕ್ಕಿ ಗೊತ್ತಕ ಫ್ಯಾಳೆ ನಿಮ್ಮ ವರ ಎಕಾ ಗೊತ್ತಕ ಕುರಿಯದ್ದ ನಿಸುಮ ಹಿಂಗೆ ಏನೇಸಂ ಬಸ್ ಕುರಿಯದ್ದ ಹಾವಿರ ವರ್ಗಿನ ಬೇಫುಳು ಹಾಮ ಎ ಹರಕಾ ಬಲಾಲು ಮಂಟಕ ಬಂದರ ಸರಹದ್ದ ಅದೇ ಕುಳಿವರ್ತ ಕುಳೆ ಮುಮ್ಮಿದ ನಿಮ್ಮ ವರ ಬೋಡು ರಸೆ ಏನದ ರಾಗೆಗೆ ನಿಸ್ಬತ್ತು ನಿಮ್ಮ ಬೊಡಿತಿ ರತ್ತ ಕುತ್ತರೆ ಹಿಮೆನೆ ರಸೆ ಕಾಸಿದು ಕೇವಿಮ ಮೀ ಎಹೆಂಗ್ ಆಹಾರ ತಕ್ಕ ಹಿಲಾಫ ಮೀ ಆಹಾರ ಕುಳಿವರ ಹರಕಾತ ಕುರಿ ಅಮ್ಮಿದನಿ ಎ ಸರಹದ್ದೆಗ್ಗ ಏ ಉತ್ತರ ಅವಶುಗ ಎಮ್ಮಿಮ ಎಸ ಹಿಸಾಬುಗ ಹುರಿ ಹಾಕಮ ಹಿಂಗ ಮುಂದಾಂಗ
4: ಎಮ್ಮಿ ಮೀರೆ ಕೊಂಕಹ ಕಂತತಕ್ಕೆ ಮಿಹಾರ ಮಿದಾನಿ
3: ದೆ ಮಿರೆ ಮೀ ಮುಬಾರಕ್ಗೆ ತ ಕುರಿಯ ದಾಣಿ ದೆ ಮೀ ಮುಬಾರಾಯ್ ನ್ಯೂಮ್ಯಾಕಿಗ ದೆ ಮಿರೆಗೆ ಕುಳಿವರ ಹರಕಾತ ಕುರು ನಿಮೇನೆ ನಿಂಗನ ಕಸಮ ಮಾದುಮ ಹೆಂದುನು ಪೆಸ್ಗೆ ಕುಳಿವರ್ಗ ವರ್ಗಿನ ಹರಕಾತ ಕೇಂಗ ಬೋಯ್
4: ಬರಬ ಬಡ ಶುಕ್ರಿಯಾ ಫರಿಯಾಸ್ ವರ ಮಜಾ ವರ ಉಫಾವರಿ ದತ್ರ ಕೇತೆ
3: ಆದ ವರ ಮಿ ವರ ಬಡಂಗ ಇದು ಮುಬಾರಕ್ ಹುರಿಯಾ ಬೇಫರ
4: ಹಾ ವಕಿ ವದಾನ ಗೆತ ಕದಾಳ ಮೆ ಪಿ ಎಸ್ ಎಂ ಗೆ ಫರಾತು ಕಾರ್ದೋ ಗೆ ಹರಕತರ ವಕ್ರ ಫರಾತು ಫರಿಯಾಸ್ ಆಳ ಮೆ ವಾ ದಕಾಲ ಮಿ ಅದು ಕಾರ್ದೋ ಗೆ ಗೆಂದೆ ಮಹಿಮ ಮಿ ವಾ ತ ವಾ ಕೊಲೆ ಕುಳಿ ವರ್ತ ಕ ಬೆಹೆ ಗತ ಹಾಸ ಗತ ಗ ಮಿ ಹರುಬಿ ಅದಿ ಕೆನೋರೆಸ್ ಮಿ ಕಹಲ್ ಕಂತ ತ ಗ ವರ ಫರ್ ದೆಂ ರಾಜ್ಯ ಗೆ ಕಿ ಸರಹದ ತಕಂ ಮ ಕುಳದು ಮಿ ಅಂಡ ಕಾರ್ದೋ ಸಡನ್ ವಾಣ ಕಮ್ಮೆ ನ ಯಗೆ ಗೆತ ಮಾ ದೆಂ ಹಾಸ ಕ ವರ ಗೆ ಬೆಹೆ ನ ದತ್ರ ಕುರ ಬಾಣ ಕಾಶಿದೋ
1: ರಮಿಸ್ ಕೆನೋ ದು ವಿಂತ
4: ಕೆನೋ ಅಳೋಂಡ ಸೆಫಾರ ದುವಾ ದೆಂ
1: ಗೆ ಇರ ವಳಿ ಕೆ
4: ಫರಿಯಾಸ್ ಬುಣ ಬರ ಬರ ಮಜಾ ಕಮೆ ದೆಮಿಹುಂಗೆ ಬರ ಬಡು ಎಬ್ಬಾರ ದಮಕ್ಕೆ
1: ಕುರಿಯದ್ದಾಯ್ತು
4: ದಿಮಾವಂಜೆ ಹೆಣ್ಣು ಫರಿಯಾದ ಬುಣ ನುಬ್ಬ ದಿಮಾಕ ಗೋಸ್ ಪರಬ ಸರ ಹಿಸಂಗೆ
1: ಆಯಂ ತೆರಿನ ಹಮ ಆದಿವ ಸಮ ಶೋಕ ಬೈರುಮ್ಗೆ ಫುರ್ಸ ತೆಬೆ ಗುಳ ನಂಬರ ಕೆ ತಿನೆ ತಿನೆ ಹತರೆ ಸುಮೆಂಗ್ ಹೈ ಮಿ ನಂಬರ ಹಮ ಶೋಕ ಬೈರಿವೆ ದುರ್ಗತಿ ಬಿ ಗೈ ರಹಮತ್ ತಿನೆ ರಟ್ಟೆ ಹಣ್ಣ ಇದು ಇದು ತಹುಣಿಯಾ ಕ್ಯಾದುಮ್ಗೆ ಫುರ್ಸ ತ ಹಮ ಇಗಿತರು ದೆ ಹಮ ಶೋಕ ಬೈರಿವೆ ಶೋಕ ಮಸೆಕತೆ ಕೊಲ್ಲಾಗೆ ನೀತ್ ಲವೆಂಗ ಅಡೋ ಹದುಮ್ಗೆ ಫುರ್ಸ ತೆ ಸೊಣ್ಣ ಮಿ ಗಿತರು ಟಿಕ್ಟಾಕ್ ಮೆ ಸ್ವರ ಹಾಸ ಮಸೆಕತೆ ಗೊಂಡಾಣ ಕುರಂಜೆ ಗಮಕಿ ತಿರಿಸಿಕುಂತವರೆಂ ಕುರುಣು ಎಮ್ಮಿನಿಟವರೆಂ ದಿಗುಣು ವಿಡಿಯೋ ರೆಕಾರ್ಡ್ ಕೊಫ ದಿವ್ಯರಾಜ್ಯ ಗಡುಗೆ ಟೆಲಿಗ್ರಾಮ್ ಪೇಜ ಫೋನ್ ಮಿಜೇನಿ ನಂಬರಕ್ಕೆ ಹತ್ತಿತ್ತಿನೇಕೆ ಹೆಣ್ಣು ಫೈ ಹೆಣ್ಣು ಮಿ ನಂಬರ್ ಫೋನ್ ಮಿಜೇನೆ ಕುಡುಮಂಗೆ ವಿಡಿಯೋ ದಿವ್ಯರಾಜ್ಯ ಗಡುಗೆ ಟಿಕ್ಟಾಕ್ ಪೇಜ್ಗೆ ಪೋಸ್ಟ್ ಕುರಾಣ ಹಿಸಾಬು ಎಮ್ಮೆಗಿನ ಲೈಕ್ಸ್ ಲಿಬೆ ಫರಾತಕ ಇನಾಮ ದಿಬಿಗೆ ಮಿದಾಣೆ ಇನಾಮಕ್ಕೆ ಎಂಗ್ ಹಾಸ್ ರುಫಿಯಾಗೆ ಫ್ಯಾಸಾಗಿನ
4: ಎಹಮ್ ವಿ ಮಾಡುಮೆಂಗ್ ಅಡಕ ಲವೆ ಅಡು ಹಾದಾಣ ಈದ ಗುಳೆ ಮುಹಿಮ್ ಲವೆ ಅಡು ಹಾದಾ ತೆಬ್ಬೆ ಫುಣ್ಣ ಬದ್ಲು ಕೊಲ್ದಾಣ ಅಳುಮೆಂಗೆ ರಾಜ್ಯ ಕೊಮ್ಮೆಸ್ ಎಂಗ್ ಹಿಸಾಬ ಘೋರಿ ಅಳುಮೆಂಗೆ ಅಮಿ ಗ್ರೂಪ್ಗೆ ನೋಣ ಅಳುಮೆ ಪಿ ಎಸ್ ಎಂಗೆ ಕೊಮ್ಮೆಸ್ ಬೇಫಳಕ್ಕ ಬದ್ಲು ಕೊಲ್ದಾಣ ಎರಡರಿಗೆ ಕಂತ ತಕ್ಕುರಿಯದ್ದಿ ಅಮ್ಮ ಗೊತ್ತಾಬೇ ಗೊತ್ತು ಬಹದ ಕಾಲ

0: මේ මියදු බර ෆොර ගොත එක මෙරේ අද මා බඩ කම්බයි කරේ නුගස් ගමලන ඉලෙක්ට්‍රික් කුඩක මාසල් යවල ඇති සුහ
1: අස්ල වර ෆොර ගත කො දාම ති මොලි රං හම ෆුරි ෆ කරන්ට් උනෙන් ගිරව සම දශවන් අන්න වර රෂ මී හුන් ඇති එකම කුවේ සමාදි මඩ ජස්සාලා ෆෙනි
0: දැන් එම් බිව මාදමාගේ ප්‍රෝග්‍රෑම් ත
1: ආ මාදමා එනි හෙඳුන ස්කූල් අනේ කුඩ කුදින්ගේ ඉවෙන්ට් එක කුඩ කුදින්ගේ මනේ අයිටම් එන්නේ දැන් එෆෝ ඉන්නානේ මාලි පෙරේඩ්
0: ආ
1: එදන් සිරිහෙනුන් එකමුග ඉස්කෝන් උලේ
0: මාලි පෙරේඩ් කොන්කල් මායෙ ෆෙන්නානේ සහ
1: ඒ සම් මාලි දැන් නිසාර මේ විශ්න මේ වාහක දෙකේ ෆලගොන් මෙන් ඉන්නානේ තංගොල තපාතු ගොතක මාලිත කෙන්නේ දැන් කුරින් ඉන්නානේ බොඩ සම් මාලි දැන් නිසාර තංගොල තපාතු මාලිත කේ ෆෙන්නානේ නිහිවනි
0: තපාස් මාය හැම සර්ප්‍රයිස්ද
2: සර්ප්‍රයිස්ද සුහා කොබ සුහා ෆෙන්නර් දෙවි සර්කතුන් එබ ෆෙනේගේ සෝෂල් මීඩියාක බයි ලවතවක සුහාවස් කොම්මස් වරක නෂාමුන් දාතන්
1: වාර නෂන් එබද වාර වාර දැන් ඊදෙග්ග මිරසකි දැන් අබදස් එම්මෙන් ගුලියෙන් එම්මෙන් එකීක කුලේ ඊදෙත්තා
2: හ්ම්
1: ඒගනින්නනේ කුඩේ බොඩේ මුස්කුලියේ ජුවානේ
2: හ්ම්
1: මිරසගේ තපාතකි ඒදෙත්ත කුඩු
0: එහෙම මේ මරුණ හිතරනේ මේ අස්ලෝග මිරේ කරන්ට් හොරනම සුහාය වාහදක් ආදස් පසෙහ බවුත් කරන
2: නොවේ කරන්නේ
0: තේ කොම්ම සරක
1: විශ්නුයි සම මිහෙන් දිමා නොවිස් අස්ලෝගේ යත වාර බිසි නිකොලගම කොමිටි යුතු කොමිටි
0: එක මරුණන මාදන්රේ වාණක බවුත් කරන ස්කෝල් දෙම කොම්මස් කොට හදා ස්ටේජ් කැරි හුන්නා බහ දක්කමන කුලිවර් කුලිය දාර කොමසරක ෆෝන වලම අඩුවේ ගත හුන්නා බහ දක්කමන
2: සුහා හැම ගුලානෙ මේ මාදන්රේ සුහාය
1: ඕකේ
0: හැම මේ අල්මන්න මේ බවුත කරපහති වඩන්න ඕන හඳුනන බහටවත්
1: මසලේ
0: නමස්තුලේ නේ එමෙ මම ගුලාදන ගඩියෙන් දැන් පහන් අල්ම කඩාලාන බරබර ශුක්‍රයා සුහා
1: බරබර
2: ලක් වෙනාඩ බරබාජ වෙරකේද සුහා
1: කමදුරයි
0: තෙන්ගේ පරාතුන් ඊදුම් බාරික් ආ දවල් මේ ෆරාතුන්ස් කමන්දු ගෙහරියා දබ්බෙත යහුන අහතුන ඊදුම් බාරික් කරස් කර
2: ඊදුම් බාරික් සුහා
1: ඊදුම් මුබාරික් ඊදුම්
0: ආදාල් මෙන් දෙම කමදෝ ගෙන්ගේ අංගන කොමිටියේ රයිස් අදත්තම
2: රයිස්
0: ආදා කාලන කමදෝ කෙ දෙම මහා රාජ්‍යගේ එම්මේ වර්ගද ඊදු පහ කර වර ખાસ ශ්‍රෝතක ඇච්චි ඕල්මන ෆිනගෙන් දා දෙ මේ සෝෂල් මීඩියා කි මන්සතුකම සල්මන ෆිනගෙන් දාන එක තමයි මම අද සල්ම මම කහද ඒක රඩස ගුලා දාන ඕල්ම ඉරල් කරවිය හොළු දෙවික සල්මන පහ වාල් දෙමන ගතු විය හොළු දෙදේක වර ખાસ මේ ශ්‍රෝතක බකුර දෙ ඉරල් කරවිය හොළු දෙදේ කුර දා බයි ශ්‍රෝතකගේ බයි බහතස් තිබේ ෆුනා හිසා කොල් දාන අද තිබේ ෆුනා ඕල්ම දන්නව අනුල් දෙස් තිබේ ফরমন চাতে কন্দা বাইং গেতো তিনে তিনে হাতে সুমেন হাই সুমেন হাই মিয়ালু নাম্বার গুলু ওয়ালাবা অলমেন তেবে ফনা গোলাগে মাই মহিম বাহাত তেবে ফলং গ রড়ড়ক কুরিয়া দা মহিম খবর তো বাহাত গালমেন গনে তেনা কেওমে কমগো বিনস গে তো বর ফোর গ গালমেন আদিয়স মাসে কল্লাম মেগেন দানি তাতল গে কেওমগে বাহাত দাক্কা না এব্বে ফলকা বাহাত দাক্কা দ জালমেন হাম এব্বেস কহালা মে মাসলে নেকম বানি গে তো মে এহমেন নামেস আদি তুর বেহলকা বাহাত দাক্কা দ নালমে শায়রা গুলা নি এর শায়রা বিদালুই মে এব্বেস মাসলে নেতে কম কো গে তো ජජේ ගොත එවණ දෙපව තේ මේ ආදි ඉතුරු බෑවට කකුලා දෙස මසෙ කරා
2: ආදි ශායරපුණාච්ච ගඩෝ හැගෙන වන්ත දූ කොල්ලා
0: ආ ජජුන් ගාදි ඉතුරු ජජේ ක පහ දක්කද නේ අල්මන මිහාරණක සිත බෑවට කකුල හැමරි හසන් මොස අස්සලාම අලයිකුම් හසන්
3: වාලිකුම් සලාම් වරහමතුල්ලාහි වබරකාතු
0: හා දාලු කුළුදු ෆුෂි
3: හාදා කුළුදු ෆුරියා
0: නා කියා හසබ තේ කුළුදු ෆුෂි කේ
3: කුළුදු ෆුරි ක මිරේවස් කොලිවර
0: ඔය කොන් කුළිවර කුරිය දනි
3: මිරේවති නමරුණ නේතු
0: නමරුණ අශාසිත මිහාරු
3: දැන් හවීරෝ බන්දු දුමුමා නමරුතේ මාලිතකේ වර පොඩ ලාභති බෙ
0: නැහෙන් තමනේ
3: ගාස් කුල ජස්සා වරන
0: නෑ ඔව් එහෙම වනේ ද එම් වී මේ එක එක මේ හෙදොන් ලාභති බෙ මේ හොඳට වෙන්නේ
2: නමරු වල් කිය ආඩි වේද රමිස් නමරු
0: නමරු
2: බයි බොඩ් බෙරල වතව ගෙවෙන් ද නමරුගේ වාහක දක්කාඩෝ
0: එයි ඒ නමරු නෝනේ ද හසන්
2: එයා දෙහෙන් නමරේ
0: හසන්
3: සෙන්ගදී ඔන්නානේ මාසි මාලිවස්
0: ආ මාසි මාලිද මාසින් තව
2: මාලි වර මෂුර් තය මින්සාර් කුරෙවෙනි
0: එහෙම මියාර් දැන් මෙරේ දෙන් උති හිච්ච බඩ ඇතෝ
3: ආ
0: එහෙන් තව
3: ඒකට කොම් හවීරු
0: හවීරු හිච්ච බඩ ඇතෝ කොම්බෙන් මේ බෑරිවි
3: හ්ම් හ්ම් තවත් කියා
0: හිච්ච බඩ ඇතෝ කොම්බෙන් බෑරිවි
3: හිච්ච බඩ ගන්න බෑරිවි මං හෙනු

0: කාමියාගේ ෆයර් වෙරේක වම් බේනුන්තා කාමියාගේ ෆයර් වෙරින් ගාතුම් ඉරුෂාද හොදම් බේනුන්තා බේෆයර් පුරා කුරම් බේනුන්තා
1: ගුණදංකාර
2: කොම්මෙ හොණිහිරු දොයේ ගෙහඳුනු නුවගෙට ෆනරග රිපීට් හොණිහිරු දොයේ හවීරු හතරගෙට ෆනරග আদি ආදිත්තු දොයේ හවීරු හතරගෙට ෆනරග
1: එන්න 741 kHz medium wave 800 MHz FM band
2: හමයිකණි දිවිහි රාජ්‍යයේ ගැඩුම්

0: මෙන්දුරුම් ෆෙසිගෙන් ඉරොස්සුමා හමය මේ ගඩේක කොංකොන් කන්තකෙත්තව කොරම්වි අලෝනු මේ ඩොක්ට අලිය සහරකිකත දාන
1: හජ්ජු දුවස්මත අරෆාත් දුවහකි මේ අල්ගොන් මේ කොම්මෙ මීහක වෙස් ඒ හම මුහිමු දුව ඒ හජ්ජු වෙරින් කමුගා වියසදි හජ්ජු ගලුකන් අදා නුකුරවවා බේෆලුන් කමුගා වෙස් දැන් හජ්ජු වෙරින්න එදුවස් වකින් ખાસ වෙගෙන් මිදණී බේෆලුන් එදුව හොය තිබවන අරෆාත් බිමුග හජ්ජුගේ මේ මතිවරි ශාර් නුවත මේ එම්ම මතිවරි අලුකන් අදා කුරුමුගේ තෙරේග එම එබේ ෆුලුන්න වර ખાસ වගුතේ දුවා කුරුමා එකන් කමුගේ වගුතේ ඇත කුරුන් දැන් හජ්ජ වඩ නුගන්නවා බේ ෆුලුන් වෙස් අරෆාත් දුවා නුවත හජ්ජු දුවහුග මේ එදුවහු රෝදයක් තිබුම කිසුන්නෙක් වෙකින් වාකමෙ දැන් ඒගේ ඉතුරන් හම මේ zikuru kuruma dua kuruma ekan kamuge terega wagutu heda kurung ei waram muhim kame ei allah tabaaraka wa taala me warag gina altakunge faafata fussawa dewa duwa henge duwa hak ege to hemvima argumenta misalakan hajjuge matiwer alukamuge baaveri vevene fursatu nudibun kamuga yes argumen hama zikuru kuruma dua kuruma ekan kamuge terega tibun awda kam boduwe gen wani den nabiyya sallallahu alaihi wasallam ge hadis furtahuge se එගෙ එම්මෙ මොළු සිකුර කිය දුවහුගේ අම ලායිලා ල්ලො වහදහු ලා ශරී කල හු හල් මුල් කොල හඳදුවහු ආලකුලිෂන් පදීත් එගොතක් ගෙන ගෙන කියවුන්කං කියවුන්කං එයි එකලෙක් ෆානාදී එකලෙක් ෆානුක කුරීගේ නබීවය කලුම් වෙස් එමගුම එකන් කුරවිකම්
0: එම මල්මන්ගේ මිර මි දෙවන සවාල ජාවල වඩ ික මුමි කර ගේ තුර සවාල කොල්ම් බේන ල ජගුල මගද අලුනක බේ ලක් ගුල මෙර ෆරත බේ ලගතු අලුන ගොල මෙර සෝල සමදක සෝලි
2: ලබන
0: කිනේ තහල හවස් ඉතින්
2: ඒක
0: නේද අඩු රංගල ඉබඩ යනවා
2: නේද
0: කොබල් සවාලකේ සවාලේ
2: සවාලව දෙක්ටික සවාල හොරට
0: දෙස් සවාල මස් යන පුර්තන් සවාල කරබ
2: දෙස් සවාල දෙක මිහාරු
0: නේ සවාලේ
2: නමාද යස නමාද මික නමාද කො අතරන් රකවත් අත්‍යයා තන්නේ ඉමාම විත්තේ දැන් එවීම ගිනමේ හම් තෙදි නොය
0: හරි
2: ಎಂತೆದನೋ ಇನ್ನ ಜೀವಿ ನಮ್ಮ ಕಡೆ ತದಿಮ ನೀವು ಅಂಗೀಮ ಅನ ತದಿಯೋ ಕ ಇಸಿನೆ ಯೇ ಯತ್ತ ಯಾದಿ ಕಿಯದ ಕುಶಲ ಜದಿ ಯಾರ್ವದ ಇಮಾಮ ಕುಶಲ ಜೇ ರಕ ತದಿನ ವತಿ ಮೇಂ ಕುಶಲ ಜಾನ್ ಜಹನ ತನಂತ ಅಂಗೋಸ ಶೇಖ ಹಸನ್ ಮುಸಫಿಕರ್ ಕಿಕತ ವಿದಾಲ್ ಆದ ಮೇರೆ ಇಮಾಮಿ ನಮಾದು ಫುರಿಯಮ ಉಮ ಫೋಗೆ ತ
3: නොවුමකයේ බයි දන්නමකන් සතුවා දෙවාග එහෙම මගතු මිසාල්ක හතර රොකෙන් නමා දෙක්ග හතරවන් රොකෙන් නෙමේ අත්තහි අතුග මාමෝමුන් තිබ්බයි මාමය දනතික තැදුවේ විජන මමෝමුන් ඒ ඉතුර රකොතුගා බෑවැරිවන් නුජයනකම් බැඳ දන්න බැකන් සතුවා දෙවා එකොතන් ඉමාමියගේ කොෂුගා බෑවැරි නුවා මීහුම් වෙස් කුරසති ජ ජෙහුමක ඉමාමියත් තබාමු තරෙන් හිමනය කම වල්වාලම් එකම කොළොන්ඩිතුන් මිහාදතුගා කුරුසජ්ජි දනුජයාගේ නමාදු උනෙනුවන් එයි ඉමාමිය කොෂුග බෑරනුවාතයකම් එම සදාන් දෙෙන්ජ නිමාමිය සදාන් දිනු
0: ಅದೇ
1: ಮೀ ಬಂಗಿ ಗೋವಾ ಗಡೀಗ ಅವಲಾಕ ಬಡುವಗೆ ವಣಿ ಬಂಗಿ ಇಚಾವದಿನ ಎಮ ಕೀರ್ತ ಕುರುವಾನ್ ಕಿಯವುಮಕಿ ಏಯ್ ವಗುತು ತನವಸ್ವೆಗೆ ವಾಕಮೆ ಹಿಂಗೆ ಬೇನ ಇರಕು ಕೀರ್ತ ಕುರುವಾನ್ ಕಿವಿದಾನೆ ಕಮಕು ಬಂಗಿಯಂ ಇಜಾಬದಿನುಮಕಿ ಏಯ್ ಬಂಗಿ ಗೋವಾ ಗಡೀಗ ಎಕನಿ ಕುರುವೇಕಮೆ ಹೆಂವೀಮ ಕೀರ್ತ ಕುರುವಾನ್ ಕಿಯವಂ ಇನ್ನ ಮೀಹಾ ವೆಸ್ ಏನೇನ್ ಎಮ್ಮೆ ಹೊಕ್ಕಂ ಬಡುವಗೆ ವಾ ಎಮ್ಮೆ ರಂಗಳು ಗೊತ್ತೆ ಕಿಯ ವಗುತುಗ ಮೀ ಬಂಗಿಯಂ ಇಜಾಬದಿ ಬಂಗಿ ದುವಾಕಿಯು ಎಯ್ ಏಕಮುಗ ವರ ಮ್ಯಾಯ್ ಮತಿವೆರಿ ಕಂತತ್ತಕೆನ್ ಹುರಿಕಮೆ ಬಂಗಿಗೆ ಕಲಿಮತ ತಕುರಾರು ಕುರಮು ದಿಯು ಹಮೇ ಗೊತ್ತ ಬಂಗಿಯ ಫಹುಗ ಮೀ ಬಂಗಿ ದುವಾಕಿಯು ಎಂ ವಿಮೆ ಏಗೆ ಸಬಬುಂ ಎಮೀಹ ಅಟ್ಟಕ ಸ್ವರ್ಗೇಗೆ ದೊರುಕೊಳು ತಂಗು ಅನೇಕ ದುವಾ ಇಜಾಬವಾ ಕಮೆಗ್ಗಿ ಗೊತ್ತು ವಗುತಿಗ್ಗಿ ಗೊತ್ತುಗ ಸಿಲ್ಮರಿ ಫಾಹ ಕುರವ್ವಾ ಫುವಾ ಕಮೆ ಎಂ ವಿಮ ಅಳು ದಂಡವಾದಾನಿ ಬೊಡ ಮೊಳು ಇತುರುವೆಗೆ ವಾ ಗೊತ್ತ ಕೀಕಿರಿ ಕೊರುವಾ ಕೇವಂ ಇನ್ನ ಮೀಹಾವೆಸ್ ಬಂಗಿ ಗೋವಾ ಅಡು ಎಂ ಫಶಾಫಿಯ ಬಂಗಿಯಂ ಇಜಾಬದಿನು ಎಮ್ಮೆ ಅಂಗಳು ಮೊಳು

0: බඩු එක්කන්තාව ගොතක මියති ඊරන්ග නීකුලේ ප්‍රෝග්‍රම්ගේ මස්සලකමන් ඇමරිකාන් නගා අයරුගා මිකංකං කොරිය ගෙන්දම් වාන ගොතෙක්කමගේ ඒනා භයංකර බහමනී ඊරානු මෙසේ ගොත ගබු කරමුන්ගේ බදාකමන් එගොතකී එයි ෆස් දොලස් දෝහගේ මුද්දත දෙෆිය අවස්සක බහාදාගෙන් කොම්මෙ තිරීස් දුවහකුම් වකි වකි කංකමගේ මච්චන් එබ්බසවුන් දා ගොතක්කම වෙස් ඉබ්‍රහම් රසූලී වේ එකන් එගොත භයංකර බාෆා දෙන් අදි ඒනා ඊතරම් පා කරබාෆු වාතන් කොළ මී ඊරානු ෆෑසාතහුගේ තෙරෙම් වරක් ගින ආදදෙන් ඒදෙන් බොනවේගතුන් ගෑකටක් සතේක බිලියන වරේ ගින ඇමරිකා ඩොලරුගේ ෆෑසා දුනියගේ එකේ ගාමතහුක ගණුකොන් හිෆාට්ටා ඊරාන නුලිවේගෙන් හදාගෙන් ඇමරිකාගේ නුෆෝස්ගේ මතින් මි හිංගා හිංගොම් මි මී උලේ ඔළුම් නිවමකක් ගෙනස් එතකෙති ඊරාන හවාල් කුරුම් මී එකමක මච්චන් ඊරානුන් දූනු දේන එකමක් කමශායි ඊරානු ගහම රැරනොගු කමග ඊරානු ගෆරාතුම් මි ෆාරුග බද්දුතුමුග වෙස් එකන් ගොතන් හුෂාලා වානේ කමුග ද මෙති මිකන් කමුග තෙරෙන් තෆාත එකකින් බද්දුතුමු ත බාවැගෙන් නැතිජා නෙරුන් අදි මිකමුග එබොයි හොර්මෝස් කන්ට්‍රෝලීගේ මස්සල වෙස් මී වෙස් මිහාරු ඊරානුන් දූදෙන් බේනුම් වා කමෙ නුන් කමුග ෆාහා කුරින්ගේ බදේ ඒ හොර්මෝස් කන්ට්‍රෝලීගේ සරහද් දැකි ඊරානුන් ගබුදු කුරමුන් අදි බයං කුරුන් බදේ ඒ බයනලගුවාමි කණුගේ සරහද්දුගේ ගොතුග නුහිමෙනේනේ තන එක්කන් ඊරානුගේ කොන්ට්‍රෝල්ගේ තන් ඔන්නෙන් ජෙහෙන කමශා එනුන් ගොතකන් ඊරානුන් එවෙස් ගොතක බද්දුමුතාවගේ තෙරේම් වෙස් ඒකම් බාවන් එබ්බස්වගෙන් නුදානයකමුග වේ ඉබ්‍රහම් රසූදී ඒකන් එගොත බයං කොර බදෙන් අදි මිවාහක් තන් කුරිය දෑරුග පාහකුරෙන් එබදේ ඊරාන්ගේ ෆොරින් මිනිස්ටීගේ ඩෙපියුටි ස්පෝක්ස්මන් මිකමා ගුලයගොතුන් බයං කොර වාහවාක මේ ඊරානු ගැබ්බසාදෙක්ගා බේනු නොවාකමුගා ඇමරිකාන් මිබුණා දූදිනුන්තකෙ කොම්මහෙන් ඊරානත් දේක ඇමරිකාන් කොම්මෙන් දූදිනුන්තකෙ දේතෝ එකමගේ මච්ච දෙකවේ වාහතකැ නූන්කමුගා මිකම් වේ ස්පෝක්ස්මන් භයංකොරබා ඒන භයංකොරබාපු වනී ඊරානු බේනු වනි ඊරානු හක්ගුත පුරිහිමයි ලිබිදිනු මක්කම ඒ ඊරාන ලිබිදේ හක්ගේ ගොතුගේ එන භයංකොරබාපු වේ යුරේනියම් ෆක්කා කුරුමා අදි සුදහවරි මගුන් හකත උපෙද්ද මට්ටකා ඒගේ බේනු හිෆුමා ඊරානුග නීකුලිය ඉංජිනු ගතන් හිංගාගෙන් රයිතුනා හකත අවස් මගුන් අගුහ ෆෝර්කොත් දිනුමා මිකංකම කීමී ඊරාන ලිබිහවා හක්ගේ කමශාහිංකමුන් ඇමරිකාගේ ෆරාතුන් කොම්මෙහිම වකිමින්වරක දූදීගෙන් වකිකම කොද්දේකන් ඒ කියෙන් ඊරානු හුෂාලාකම නූකමුගේ එනාවේ භයංකොරබා මිකංකම කීමී ඊරාන ලිබේ හක්ගේ කමශාහිංකමුන් එහගුත දූකොල්ලන් කොම්මෙහිං ඊරානුන් එබස්වාක නුජහේන කමුගා ඒන වේ එකන් එගොත බයංකුරවාවා.
1: ඇමරිකා ඊරාන් මෙද දෙමද මිහික මුොදක්කංකමගේ තුර වෙස් මේ මුලි මෙදුරි මච්ච බලාදාර වෙස් මිහික මුොදක්කංකම ඇමරිකායි මිහාර හුෂාලාපාවා එකම මේ යහුදී දවල බලයගතුම එකමගේ හල්ලෙක් ගෙනම දෝනි දායිම හල්ලෙක් ගන්න බේනුන්නම යහුදී දවල බලයගන්නගේ බජ හේකම ඇමරිකාගේ මේ නිම්මුමගේ සවබුන් මේ කිහවරගේ මසලතකෙත්තෝ මේ දායිම හල්ලක දීම මිදකුන්නනි
0: දෝහාග බද්දවන්ත බේ මට්ටකා වගතු කොටතම් වෙගෙන් ආ වගත ඇමරිකා ගැස් ඩොනල් ට්‍රම්ප් විදාළු ජිගුල්ලියක මෙදුරු මතියේගා හිමිනේ අරබි ගාමතකුම් මුලි සරහද්දී සදාමෙක්කන් කෂෝර් කොරම් බේනුම්කම් ගවානම් හම හුරිහා ගාමකුම් වෙස් ඉස්රායිල කී දවලතෙක්කමග බලයාගෙන ෆලස්තීනු බිමුග යහූදී දවලත දෙමියතුමුග හක්ගුලි විදේම් වීකමුග ආදී යහූදී දවලතා එක්වරිවේ ඩිප්ලොමටුගුලුම් ගායමුකෝ එගොතක් කුරිය දීමකී එයි මෙදුරු මතියේග සදාමතට්ටකා කොමෙහෙම වෙස් කුරන් ජෙහේන එකම එකමසා එනුන් ගොතක්කා මෙදුරු මතියේග රක්කාතිරිකන් කෂෝර් කොරිවිගෙන් නුදාන එකමග රැස් ඩොනල්ඩ් ට්‍රම්ප් කුල්ලියක විදාළු විජ්ජේ ද මිගොත ට්‍රම්ප් විදාළුම මිවෙස්දෙන් වර බොඩු මස්ලේ ගොතුග මිකංකම් පාහා කුරවිගෙන් එබදේ ට්‍රම්පයි භයංකර බොමුන් ඉගෙන්දවනී මෙදුවිරු මතියගේ හිමනේ හම හුරිහා ගවමකුන් එකන් එකමග මච්චන් එගොතන් එබ්බස් වොන් දෙන් මිගොත ට්‍රම්ප් භයන් දෙබුමා ගුලිගින් අති පාහා කුරවිගෙන් දියා රිපබ්ලිකන් සෙනෙට ලෙන්සේ ග්‍රහම් ඒනා කුල්ලියක විදාළ වෙජ්ජේ පාකිස්ථානා තුරුකී විලාතා අදිවෙස එනුම් වෙස එහෙනිහෙන් ගාමතම් ඉස්රායිල සුල්හවුම්ගේ මොවාහදාගේ තෙරියන් අන්නෙන් ජහෙන කමන් අදි ඉන්සාර්දී බිරුදක්කා මේරමකුම ලින්සේ ග්‍රහම ගොත වාහක දක්කා හොනී වෙස්තෙම්මී වරන් එහෙන් කහලා නීදවේ බොඩති මස්සල්තකෙන් මිකමුගේ තෙරේ නොකුමෙදාන එකමකන් එහිගෙන් එවදේ හම හුරිහා ගවමකා ගල්ෆුගේ අරවි ගාමතකුන් ගොතන් අමදු කරමුන් දාතීවේ ඒ ගොතන් මජබූරු කුරුන්ගේ සියාස කුරිය නිර්මකී මී බද්දලුන් තවගේ තෙරෙන් වෙස් එකශේන රඟලු නතීජා නුලිවේනකමෙක්කං එගින් එබදේ තෙන් මිගොතම් දැන් මිසාරක පාකිස්

0: අධි තියබෑමීහුන් ගෙවෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තියබෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගෙ තයියාරු කොරවාෆා වනී තකුවා වෙරින්නශෙ
1: සාලිහන්ගේ පකීචා.

0: Fayur Tari. Assalamu alaikum. Ali Abdullah Badal Kolli Fajr Tari Mrs. Lagi program ka hai. Entri na igoda na fadang Fajr Tari Mrs. Lagi ki me kirit Quran ga nangane fawa. Fansavis Rasul Bekalung ge risale taka adi kirit Qurana ma Rasul Lagi sunnatun sabit fawa. Eki ki kankama adi kirit Quran ga aswa ibrat teri wahaka taka med balala. E kankama libinje he filawl taka med Vishnu ge fursat tan wasko dinum ge maqsad ga tayyar kura silsila hai. Me program fashani Mrs. Lagi Kurig program Nimalir Wahgoso Hisabu.
1: Then Lutu Gafan, the Kaume, Algon Mikia, Kaumuke Wahakang, Algon Ebaje, Balala, Balala, Mangalog, Amurfula, Komegotega Vis, Hagegotuka Dutu Alay Salam, Ekale Farnog, Bordbebe, Ibrahim Alay Salam, Dukura Wafa, Vadagati, Madina Saduma. Then Uturu Bituge Rashe Kamamani, Urdunge, Uturu Bituge Rashe, Fastina Balafe, Fastinuge, Midekun Bituge, Rashe Gotuga Beleveni. Then Mirashaki Lutgefanuge Nasaba Gulumengwe Rashe Nune Evahakarwan Midakanjani Misalaka Solio Gefanuge Kaum Eham Ami Solio Gefanuge Nasaba Gulifawa Kaume Egaumaki Hudu Gefanuge Kaum Ekale Fanuge Nasaba Gulifawa Kaume Mi Adifatum Algon Mesaka Vahada Kumash Reb Gefanuge Kaum Evesekale Fan Nasaba Gulifawa Ekamaku Lutgefan Mi Vadane Virashaki Ekale Fanuge Nasaba Ahuluverina Egota Gulifawa Rashid Nune Fahum Etanu Beflaga Canabalati Mahulverin Etagatereng Mi Himeni Vadanovani Hevi Manasaba Gulifava Rashid Nune Mi Danavan Jihini Ezamanuga Duniega Ulunu Emme Bodeti Fajirum Ulunu Gaume Gotuga Mi Vani Sadum Nota Emme Nulafa Mihum Emme Gina Kuverin Ulemundia Tane Gotuga Faha Kurve Taneke Sadumaki Adi Kafuru Mihum Embe Nuvan Ulafa Mihum Ulamundia Tane Gotuga and Beleveni Mibamunaki Magfere by Kamang Ebade Lutua by Kamang Ebade Munkaratakan Aragana by Kamang Ebade Munkaratan Nahinukura by Kamave E Nubakanta Tatimage Lomati Hingamundai Rugues Ekan Hutuangule Evis Mihaku Emihum Getrega and Netum Emi Mutama Mefendani E Mutama Terega Vianuda Kantatan Am Hamako Magumatiga Hingamundar Vesekan Kama Behegotum Evis Eche Bunana Mihaku Nem Mutama Gotuba A Ding Etana Mika Allah who get Rasulaku and Namagan Emihuna Mesajuta Iva a de Mutama Gotuga me Anani Adi Egetuna Ekan Kama Vagi de Mutama Gotuga Misaka Alwoman as me Alwoman Mutamauge and me buying Halatan and Neruga. By those two Hindu me program, Chi Aduhali, Margon Mendenge Benge, and what by far a Nuskiali me Benge, Miskito Hunachi, Vagaginda, Hakachi, Adeka, Adi Agendati, me, Commiss Baker Vikalim, Ebeko, Vagana can have him, Egmaneki, Vakan, Kura Mihaya, support Kura Bayaku, Eba Ule, Mutamal Geterega. Ekan me do to the final government, Algon Mendis Beko, Mikala, Vahaka, Bala, Emihuka Mutamagoti, Mulim Feturifa. Egota ekandata emihun gabul kuramun ebade wageki komme kahada miheku komme fada nubakame kurikam gavese support kuram mihun neti bi ekan mana kura evis farate nete algon menna mefenani by far algon men nge terega ekan kan huttu mata ka ele fiyolto ge sababu mikan kan engin daaka ehmiwa emihunna emihun e kurikandata uge nubakan visna devu mata ka hage gatuga Lut alayhi salam etana vadagem ni masakke pul kuravang fettevi
2: musanta ade mi demme shaikh ibrahim e faha kore nukta ta ki awul menna ki qur'anu ge murati ayatakun lut ge fanu ge wa kata awul menna ki ade ba fa waru awul menna hama fenna hori hakigeta den lut ge fanu gaum ge mi hun na nespe ko wa da kar emme bodu awul menna faha kore ve emme Nubaya gotega emihun emme aamu gotega kuraman dia amale gotega Qur'anu ka skit Qur'anu ka sfaha kufa mehoti emihun jinsu ke gulung ehenon to me hingomu ke kantata me hagi gatu ka me Qur'anu ka hikayet alagun menna ganas teva faa gota badayaru ka ege kuriga insani tarihu ka avis efada kame fenna ne emihun muling alang Taraf Kogging Bani Adam Terenwak, Adam Teringa Terre, ගෙන නොබෑ සුම්පා නුලපා කමෙන් අස්ලෝග එහම ෆාහිෂ් කන්දත්ත ගොතරෙක් හෙමෙන එම නොබෑ එක් කන්දත්ත එහෙමම මී හගිගතු එමිහුන්ගේ මී නොබෑ කන්දත්ත කුරුමුගේ ලිස්ට් එක ඉතුරු කරගෙන දියා වරවස් අතුරුකම් බොඩු අමලෙ මිකමුගේ නතිජා ගතු හයිගතු අල්ලාහ් සුබ්හානහු වතාලා රුද আলাইහි සලාම් ඒ කෞම ෆොනොවුනි එමිහුන්න එකම බේ ගතු නසේහෙතරෙ එමිහුන්ගේ ඒ නොබෑ අමල්තකුන් එක්කිබාවෙ අල්ලාහ්ගේ මග රුජවා වමට්ටක
3: අද අල්ගොන්ඩ වස්වි ඉබ්‍රාහිම් අහමදුගේ වාහකයන් අදි මුසා නිසාර්ග වාහකයන් කොට ඉතුරු කළාන ඒ මි සදු මිහුන්නකි ඒරුමි එජ්ජසු ගුණ හිංගුමග හද්දුපානාලා ෆා බයිකන් කියොත් කුරානෝ අල්ගොන් මෙන්න එබ දෙහව අදි එපද වියානුද හඩිහුතු රමත කුරායරු එමල්ත එමිහෙන් කුරණි එමෙන ෆෙන්න ගොත අදි එමෙන එංගේ ගොත එවස් කහල ෆොරුම නුනියා මිහුන්න එකාරිකා ගොතක නුන් එමි එකන්තත කුරණි එකම් වෙස අල්ගොන් මෙන්න කියොත් කුරානෝස් අදි රසූලාගේ සුන්නතුම් වෙස් දෙහව ಏಕಂತ ಕುರಾನ್ ಎಮಿಹು ರೇಗನ ಆದಿ ದುವಾಲೆ ಎಗ್ಗೊತಗಸ್ ನುಬಲೆ ಆದಿ ಎ ಕೊಂತ ಕುರುಮುಂದಾರು ಎಮಿಹಿಂಗ ಮಜ್ಲಿಸ್ ತಹುಗ ಮಿದನ್ನೇ ಎಮಿಹಿಂಗ ಎಕಿ ಕಂತತ್ವಗ ಬಾಬ್ವಾ ಹಮ ಬುಡತಿ ಮಜ್ಲಿಸ್ ತಹುಗಸ್ ಮಿಕಂತ ಕುರಾಕಮ ಅಳ್ಗೊಂಡ್ಮಿನ ಕಿರಿತ್ ಕುರಾನ್ ಮಿಸ್ ಆದಿ ಬಯ ಇಲ್ಮಿವರಿ ಲಿವ್ವಾಫಾ ಲಿಯುಂತಕ್ಮ ಸಾಬಿತ್ವೆ ಎಂಕೌ ಮಿಮಿಹುಂಗ ಮಿ ಅಮಲ್ತ ಮಿಹಾ ಹಿಸಾಬ ದಿಯುಮು